අයිබන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණ ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මාඩ ඇඩිලේඩ් ලක්කන ගුවන් විදුලි වැඩසටහන තුළින් බත්සමක පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංග මාලා ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමග සම්බන්ධ වී සිනුබ සුළු දිනාම ඉතාමත් ලෙංගතුකමෙන් පිළිගන්නවා. ඉතින් අද මැයි මාසේ අවසාන ඉරුදාව 31 වෙනිදා සුපුරුදු පරිදි වැඩසටහනත් සමග ඔබ ඉදිරි මම ඔබ හිතවත් නයන් පෙරේරා. ඉතින් වෙසක් තෙමඟුල සමරන මේ සතියන්තේ ඔබ සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියන ප්‍රාර්ථනාවත් සමගයි අද වැඩසටහන ආරම්භ කිරීම සූදානම් වෙන්නේ. හොඳයි සේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්කඩ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි.

ඔබමින් සම්බන්ධ වී සිටින්නේ අඩිලේඩ් ලක්හඳ ගුවන් නුදුලි වැඩසටහනත් සමගයි. වෙසක් මාසය පුරාවට ඔබ වෙත ගෙනෙන ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මදේශනාව ඔබ වෙත මේ ආකාරයෙන් තිළිණ කිරීමටයි අපගේ සූදානම. අද දවසේ අපි ඔබ වෙත ගෙන ධර්මදේශනාව පවත්වනු ලබන්නේ යටපාන ශ්‍රී ජිනේන්ද්‍රාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද නාවලපිටියේ සරණ ජෝති ස්වාමින් වහන්සේ විසිනි.

නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අප සම කෙනෙක්ම උසස් ප්‍රතිඵල ලබන්න කැමැති ඕනම දෙයකින්. ඒ බලාපොරොත්තුත් තියෙනවා. ඒ ප්‍රාර්ථනාව බොහොම හොඳයි. මොකද උසස් ප්‍රතිඵල බලාපොරොත්තු විය යුතුයි අප හැමම. යම් දෙයක් සාර්ථක කරගන්න. නමුත් ප්‍රතිඵලය අස්වැන්න යනු අහඹු සිදුවීමක් නම් නොවේ. අස්වැන්න අපට ලැබෙන්නේ ඊට කලින් අප කළ කී දෙයට අනුරූපවයි. අනුරූපයයි කීවේ කළ කී දෙයට ගැළපෙන අයුරටයි. බලන්න, වැඩිපුර වී ලැබෙන බිත්තර වී කුඹුරක වැපරුවොත් අස්වැන්න වැඩිවන්නට ඕන. නමුත් සමහර වී වර්ග වැපරුපාම අස්වැන්න අඩුයි. ක්‍රියාවට අනුවයි ඵලය ලැබෙන්නේ. අපට මේ සරු අස්වැන්න උවමනා නම් අප කළ යුතු දෙයක් තිබෙනවා. ඒ මිහිරි ඵලය ලබා දීමට පොහොසත් ක්‍රියාකාරකමක යෙදිය යුතුයි. කුමක්ද ඒ ක්‍රියාකාරකම? ක්‍රියාවට අනුව ඵලය ලැබීම යනු විශ්ව ධර්මතාවයක්. පාසල් වෙන ළමුන්ට විභාගයෙන් උසස් ලෙස සමත්වන්නට අවශ්‍ය නම් ඊට සරිලන ක්‍රියාකාරකම්වල යෙදිය යුතුයි. ක්‍රියාකාරකමට බැඳී ඇති දෙයක ඵලය එසේ නොමැතිව ඵලය පමණක් තනිකරගත නොහැකි. යමෙකුට හොඳ පෞල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම් ඒක තමයි ඵලය. ඒක තමයි අස්වැන්න. ඒ අස්වැන්න අහම්බෙන් ලැබෙන්නේ නැහැ. ඒ අස්වැන්න ඉලක්කය කරගෙන ඊට සමගාමී ඉටකල යුතු ක්‍රියාකාරකම් පද්ධතියක් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් පද්ධතියට ලැබෙන ඵලය තමයි වාසනාවන්ත පෞල් ජීවිතය. ස්වාමියා හා බිරිඳ අතර වඩා සංවේදී හෘදයාංගම සිල්වන්ත භාවයක් තිබිය යුතුයි. සීලය යනු පෝයට පමණක් කරන දෙයක් නොවේ. ඒ සෑම දිනකම ප්‍රගුණ කළ යුතු දෙයක්. එම දෙදෙනා ළඟ තිබෙන හික්මීම, මානසික සමබරතාවය, සංවරකම, කතා කරන වචනවල තිබෙන බුද්ධිමත් බව තමයි සීලය කියන්නේ. එසේ නම් වාසනාවන්ත පෞල් ජීවිතයක් බලාපොරොත්තු නොවන්නේ කවුරුන්ද? ඒත් ඒ අපේක්ෂාවට බලාපොරොත්තුවට අදාළ ක්‍රියාකාරකම් ඉටු කරනවාද? මදක් සිතා බලන්න. බුදුරජාණන් වහන්සේ දීඝජානු කෝලියට මතක් කර දුන්නේ උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, සම ජීවිකතා මේ විදිහට පෙන්වා දුන්නේ අර ප්‍රතිඵලේ ළඟා කර ගැනීමට යා හැකි මාර්ගය. ප්‍රතිඵලේ නිකම්ම පෙන්වා නතර නොවුණු බුදුරජාණන් වහන්සේ ඊට යා යුතු මාර්ගයක් පෙන්වා දුන්නා. ඒ වෙනුවෙන් ක්‍රියා කළ යුතු, අනුගමනය කළ යුතු ක්‍රියාකාරකම් පද්ධතියක් පෙන්වා දුන්නා. මේ ආකාරයට අපට සමාජය සෝදනය කළ යුතු නම්, සමාජය ඔසවා තැබිය යුතු නම්, සමාජයේ සම්භාවනීය සම්මානනීය තත්ත්වයට පත් කළ යුතු නම් ඒ ප්‍රාර්ථනා කළාට පළක් නැහැ. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් අපෙන් ඉටු විය යුතු වෙනවා. අපට පාතාල සමාජය බිහි කළ යුතු නම් ඊට අදාළ ක්‍රියාකාරකම් සිදු කරන විට ඉබේම සමාජය පාතාලයක් බවට පත් වෙනවා. සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ කර්ම සිද්ධාන්තය එනම් ක්‍රියාව මහා විශ්ව ව්‍යාප්ත ධර්මයක්. ඒක තේරුම් නොගැනීමයි මහා විපක්තියක් වී තිබෙන්නේ. කල්පනා කර බලන්න, පුර පසළොස්වකට පායන සඳේලිය ඔබේ ජීවිතයට ළඟා කරගන්නේ කෙසේද කියලා. ඔබේ ජීවිතයට හඳේලිය එක්විය යුතුයි. දිවි මගට සඳ පායන්නේ අහසේ තිබෙන නිසා නොවේ. ඔබේ සිත තුළ මේ ධර්ම සිද්ධාන්ත නැවත පුන්සඳ පෑයුවොත්, පුන්සඳ මඩල ඔබේ ජීවිතයේ විද්‍යාමාන වුවොත්, ඔබේ ජීවිතයේ අඳුර නැති වෙනවා. ජීවිතයේ වාසනාවන්ත වෙනවා. සුකෝ බුද්ධානං උප්පාදෝ, බුදුරුලෝ පහළවන්නේ මනුෂ්‍යයාට සැප ලැබෙන ආකාරයට කියා දෙන්නයි. බුදුවරයන්ගේ උපත ලොවට සැපතක් කීවේ ඒ නිසයි. ක්‍රියාව හා බැඳුණු දෙයකි සැපය. දියුණුව, පිරිහීම හා පරාදීන බව ඒ සියල් ක්‍රියාවත් සමග රඳා පවතින නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයාට පෙන්වා දෙනවා ක්‍රියාකාරකම් පද්ධතියක්. ඒ ඉටු කළ විට ඔබට සැප ලැබෙන බව. ඒ නිසයි බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති සැපතක් කියන්නේ. එසේනම් අපත් බුදුරජාණන් වහන්සේ වැඩියමග යම් ධර්මයේ පිළිපදිමු, අපේ ජීවිතයේ සාර්ථක කරගනිමු. ඔබ සැම දෙනාට සම්බුදු ධර්මයේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා.

අපදම ඔබ වෙත ගෙනීමට සූදානමෙන් සිටින්නේ මේ යශෝදරා චිත්‍රපටියේ මහාචාර්ය සුනිල් ආරේරත්නයන්ගේ යශෝදරා චිත්‍රපටියේ අපට අහන්නට ලැබුණු ඉතාමත් අලංකාර මේ හිතට වදින ගීතයක්. මේ ඇත්ත වශයෙන්ම මේ යශෝදරාව බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය සඳහා නික්ම යාමට සූදානම් වෙන අවස්ථාවේ සඳළු තලයේ ඉඳලා මේ අභිනිෂ්ක්‍රමණය බලන් ඉඳලා ඇයගේ හිතේ තිබෙන ප්‍රාර්ථනාව තමන්ගේ ස්වාමි පුරුෂයා මේ සියලු ලෝක සත්වයා වෙනුවෙන් මේ සිදු කරන්නා වූ මහාභිනිෂ්ක්‍රමණයේදී යශෝදරාවගේ ප්‍රාර්ථනාව නන්දාමාලිනියගේ හඬින් අපිට අද අසන්නට මම හිතුවා. මේ විශේෂයෙන්ම වෙසක් පුර පසළොස්වක පොහොය සමරන මේ සතියන්තයේ අපි සියලු දෙනාටම ඉතා වැදගත් වේ කියලා. හොඳයි, එසේනම් අපි එම නන්දාමාලිනියගේ හඬින් යශෝදරාවගේ ප්‍රාර්ථනාව මේ ආකාරයෙන්

0: Sport வசதி பெறுமா?
1: මේ වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. පසුගියදා යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
2: අපි විරුද්ධවාදීන් ඉතා කුඩා කුඩා ප්‍රශ්න අල්ලගෙන කෑ ගැහුවට කටක් ලෙස ගත්තොත් අපි ගොඩක් ඉස්සරට ඇවිත් තියෙනවා. මොකද අපි බලය ගන්න වෙලාවේ අපේ රටේ ආර්ථිකය තිබ්බේ ණය ගෙවා ගන්න බැරුව, පිටරටින් බඩු ගේන්න බැරුව, අඩුම ගාණ ඡන්දයක් තියාගන්නවත් සල්ලි නැතුව තමයි රට දිනුනේ. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කිව්වා පළාත් පහල් ඡන්දේ තියන්න නැත්තේ පාන චන්ද තියන සල්ලි නෑ කියලා. මැද පෙරතක යුදමේ තත්ත්වයක් තියෙද්දිත් අපි ඒකට මුහුණ දීම යනවා. මේ යුදමේ තත්ත්වෙ නිසා අපිට තෙල් ගේන්න වැය වෙන මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 5 ගුණයකින් වැඩි වෙලා තියෙනවා අපේ තෙල් ගේන බිල. ඒ නිසා අපි ඩොලරයකට කිසියම් බලපෑමක් වුණා. ඩොලර එක පහුගිය කාලේ 350 පැන්නා. නමුත් අපි ඉක්මනින්ම ඒකට මැදිහත් වෙලා ආයි 330 මට්ටමට ගෙනත් තියෙනවා. ඒ නිසා අපිට ආර්ථිකයේ කළමනාකරණය කරන්න පුළුවන් කියලා පැහැදිලි. ඔබ කවුරුත් දන්න අපිට දිත්තා කුණාටු ආවා. අයවැයට වෙන් කරපු සල්ලි එහෙම තියෙද්දි රුපියල් බිලියන 500 කෝටි 5000ක් දිට්ඨ විනිමයෙන් කරන්න. ඒකට ඒ සල්ලි ඡන්ද කරන්න පු සල්ලි. ඒ නිසා අපිට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ නැහැ. සහ දැන් මේ අලුත් ප්‍රශ්නකුත් ඇවිත් තියෙනවා. අපි හිතනවා අපිට ලැබෙන අවුරුද්දේ වගේ වෙනකොට බොහෝ විට වෙන ගැටලු ආවෙ නැත්නම් පළාත් සභාව තියාගන්න පුළුවන් වේවි කියලා. අපිට ඉන්දියාවේ පැත්තෙන් කිසි බලපෑමක් නැහැ. මොකද ඉන්දියානු ආණ්ඩුව සහ අපේ මාලිමාවේ ආණ්ඩුව අතරත් ඉතාම හොඳ සම්බන්ධයක් තියෙනවා. ඉතාම මිත්‍රශීලී සම්බන්ධයක් තියෙනවා.
1: පසුගිය දින කිහිපෙම පහත වැටෙමින් තිබු ශ්‍රී ලංකා රුපියලයා ගිය සිකුරාදා දිනේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 2.7%කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසනවා. මෙය 2023 මාර්තු මාසයෙන් පසු රුපියල වාර්තා කළ විශාලතම එක්දින වර්ධනය බවත්, එය එදින ආසියාවේ හොඳම ක්‍රියාකාරීත්වයේ පෙන් වූ මුදල් ඒකකයේ බවත් බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට මුදල් ලැබීමට නියමිතව ඇති අතර මේ නිසා වෙළඳපළේ සිටින පිරිස් තමන් සතු ඩොලර් විකිණීමට පෙළඹීම රුපියල ශක්තිමත් වීමට හේතුවක් ලෙස රජය පවසන බවද එම වෙබ් අඩවියේ දැක්වෙනවා. මේ අතර රුපියල ස්ථාවර කිරීම සඳහා පෞද්ගලික වාහන ආනයනය මත අධිභාරයක් පැනවීමට රජය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම මහ බැංකුවද අවශ්‍ය අවස්ථාවලදී වෙළඳපළට මැදිහත් වන බවද පවසා ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්. මේ අතර මැද පෙරදිග යුදමේ තත්ත්වයේ ශ්‍රී ලංකාව තුළ ඩොලර් අර්බුදයක් ඇති කිරීමට හේතුවක් වී ඇති බවත් එම තත්ත්වය පාලනය කර ගැනීමට ගතයුතු උපදෙස් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. මඩ කලකුවේ පසුගියදා පැවති වැඩසටහනකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී රුපියලේ කඩා වැටීම ගැන තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ මෙම තත්ත්වය තවත් කෙටි කාලයක් පවතිනු ඇති බවයි. ඒ හේතුවෙන් ඊට සියලු දෙනා ශක්තිමත්ව මුහුණ දෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවකින් ඉල්ලා සිටියා. කෙසේ නමුත් මෙම අර්බුදයෙන් විනාශකාරී ආර්ථික තත්ත්වයක් මෙරට තුළ යළි ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොමැති බවට ජනාධිපතිවරයා මෙහිදී සහතික වුණා.
3: අපි හිතන ලංකාවේ වැඩිම ප්‍රාග්ධන වියදම් කරන වසර ලබන වසර බවට පත් කරනවා. ප්‍රාග්ධන වියදම් වල ට්‍රිලියන 2ක් බිලියන 2000ක් වෙන් කරන සැලසුම් කළ දෙන ප්‍රාග්ධන වියදම් රටේ අපි භාණ්ඩාගාරය ශක්තිමත් ගිණුමක් තියෙනවා. දැන් භාණ්ඩාගාරයේ මිට කලින් ඔය 2022-23 කාලේ භාණ්ඩාගාරයේ දිව්වේ ණයට, ඒ කියන්නේ කෝටි 80,000ක බැංකු අයිරාව තමයි භාණ්ඩාගාරයේ දිව්වේ. දැන් අපි සමත් වෙලා තියෙනවා සැලකිලි ප්‍රමාණයකින් ගත්තොත් දැන් නම් ටිකක් අඩු වෙලා තියෙන්නේ. නමුත් ට්‍රිලියනයක් කෝටි ලක්ෂයක ධන තැන්පතුවක් එක තමයි භාණ්ඩාගාරයේ දුවන්නේ. හැබැයි දැන් අපි මුහුණ දීලා තියෙනවා ඩොලර් ප්‍රශ්නයකට. විශාල ලෙස අපේ ආනයන භාණ්ඩවල මිල ඉහළ ගියා. අපිට පෙබරවාරි මාසේ ඉන්ධන ගේන්න ගියේ ඩොලර් මිලියන 93ක් වගේ මුදල. මාර්තු මාසෙදි මේක වැඩි වුණා ඩොලර් මිලියන 168ට ගියා. අප්‍රේල් මාසෙදි මේක ගියා ඩොලර් මිලියන 316. මැයි මාසෙදි ඩොලර් මිලියන 522යි. පෙබරවාරි මාසෙ වගේ 4-5 ගුණයක මුදලක් යනවා දැන් ඉන්ධන ගේන ඩොලර්. ඒ නිසා මොකද ඩොලර යගේ ටිකක් ඉහළ යමින් තියෙන්නේ. හැබැයි මෙතනට පොඩි කලමනාකරණයක් අපි කරගන්න ඕන. මේක ඉතාමත් తాවකාලිකයි. සතියක දෙකක මේ අර්බුදය තියෙන්නේ. අපි දැන් එන ඩොලර් ප්‍රමාණය ගණනය කරලා තියෙනවා. අපිට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ගණනය කරලා තියෙනවා. කොච්චර හිගතාවයක් මාකට් එකේ එනවද? අපිට අතිරේක සපයා ගන්න පුළුවන් ඩොලර් ප්‍රමාණය මොකද? ඉතාමත් හොඳ සැලසුමක් අදලා තියෙනවා. ඒ නිසා අපිට කෙටි කාලයක අපි යම් ප්‍රමාණයකට මම හිතනවා අපි ඉන්ධන යම් ප්‍රමාණයකට අර පරිස්සම් කරගන්න ඕනේ. ඒක හොඳ වේවි. ඒ නිසා තාමත් මම හිතන අපේ QR කෝඩ් එක ශක්තිමත් කරන්න. දැන් නිකන් ප්‍රශ්නයක් නෑ වගේ සෙඩ් එක ගියත් ඕන තරම් ගහනවා නේද? අපි ආයේ කියනවා සෙඩ් මාත්‍රුන්ගෙන් අද අපි ඉල්ලන්න තීරණයක් කරා අර QR කෝඩ් එකට අපි ඉන්ධන ටික නිකුත් කරමු. පොඩි පරිස්සමක් වෙමු මේ මාස අපියක් දෙකක්. එතකොට අපි මේක කළමනාකරණය කරගන්න පුළුවන්කම තිබෙනවා.
1: ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හෝ වැරද තීරණයක් නොව මැද පෙරදිග මතුව ඇති යුදමේ තත්ත්වයේ හේතුවෙන් හටගත් ගෝලීය අර්බුදයක ප්‍රතිඵලයක් බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ මහතා පැවසුවේ ගෝලීය මතු වූ අර්බුද හේතුවෙන් ඉන්ධන මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යාම, ගෑස් සහ පොහොර මිල ගණන් මෙන්ම නාවික සහ ආරක්ෂණ ගාස්තුද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. එසේ නමුත් පවතින තත්ත්වයන් තුළ ආණ්ඩුව කිසිදු ආකාරයකට ආර්ථිකයේ හැකිලීමක් හෝ ආනයන සීමා කිරීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
4: 2022 දැන් තියෙන තත්ත්වයත් අහසට පොළොව වගේ මේ හැම එකකම මිල මේ ඩොලරේ වැඩිවීම විසින් වැඩි කරලා තියෙනවා. සමාජය ඇතුලේ මතු වුණා අනවශ්‍ය බියක්, ආනයන තහනම් කරන්න යයි වාහන ආනයනේ තාර්මික රට අර්බුදයක තියෙන. ඒ නිසා මේ සියල්ල තහනම් කරයි කියන එකද ආණ්ඩුව කිසිදු ආකාරයකට කිසිදු තීන්දුවක් අරගෙන නැහැ. මේ ආර්ථිකයේ හකුලවල ආර්ථිකයේ නවත්තලා ආනයන සීමා කිරීම කරලා තහනම් කිරීමක් කරන්න. ඉන්ධන වලට වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය කළා. මේ මාසෙ වෙනකොට ඒ බිල රුපියල් ඩොලර් මිලියන 521 දක්වා වැඩි වෙලා තියෙන. මේ අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ ඉන්ටර් බැංක් ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකේ මැදි අගය ඊයේ 350 පැනපු 330ට ඇවිල්ලා තියෙනවා. බිඩින් රේට් එක 327යි. විකුණන්න සූදානම් වෙනවා 332. හැබැයි ඩොලරය ඉහළ යෑමේ තෙරපුමට ප්‍රතිපත්තිමය තීන්දුවක් විදියට පුද්ගලික වාහන ආනයනය මාස කීපයකින් කල් දමා ගැනීම සඳහා ක්‍රම උපාය මාර්ගික තීරුබදු අධිභාරයක් පැනවුවා. කාට හරි ඕනම් කියන්න පුළුවන් ඒ තොරතුරු එළියට දුන්නා. එහෙම ප්‍රවෘත්තියක් වෙනවා. පොලිසිය පැමිණිලි කරන්න ඕන තැන් තියෙනවා. ඒවට යන්න ඕනේ. වාහන 1782 මැයි 15 වෙනිදා ගෙනල්ලා තියෙනවා.
5: දැන් පුරසාරන් දඩනවා ලබන 27 වෙනිදට IMF එකෙන් ඩොලර් මිලියන 700ක් ලැබෙනවා කියලා. ණය හම්බෙනවා. ණය හම්බුනාම සතියේකට ඩොලර් එක පාලනේ වෙයි. හැබැයි IMF එකට ඔක්කොම ජාතිවල පොරොන්දුලා තියෙනවා. ඒ නිසා අද කිව්වා කියලා ලීලිය තියාගන්න ඩීසල් ලීටරේ රුපියල් 150කින් වැඩි වෙන එක නවත්තන්න බෑ. ලබන සතියෙන් පස්සේ අල, පරිප්පු, සීනි, තෙල්, බේත්හෙත් පිටරටින් ගෙනෙන හැම දෙයකම වගේම පිටරටින් ගෙනෙන පොහොර හරහා නිෂ්පාදනය කරන හාල් මිල පවා වැඩි වෙන නියමිත. ඒ නිසා එරටේ ගෘහණියන්ට බඩ මිල වැඩි වුණාම තැපෑලෙන් හොඳ ප්‍රතිඵල
1: රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට පෙර කලිනම් ජාතික විසඳුමක් සකස් කිරීම සඳහා වහාම සර්වපාක්ෂික සමුලුවක් ඇඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබෙනවා. සිය එක්ස් දිනුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියා. මේ අතර තෙල් මිල ඉහළ ගිය හොත් සංචිත ප්‍රමාණවත් නොවන බවත් නැවත වරක් රට කඩාවැටීමේ අවධානමක් ඇති නිසා අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන ලෙස රටින් ඉල්ලා සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කිරීම පසුගිය දා පැවති උත්සවයකට එක් වෙමින්
6: අපේ රටේ මේ මොහොත වන විට බිලියන 7ක් පමණ සංචිත තිබෙනවා. ඒ බිලියන 7ක සංචිත වලට ගැළපෙන ආනයනික වටිනාකම හැම මාසෙකම ආනයන වලට අපි කැප කරනවා ඇමරිකන් ඩොලර් බිලියන 2ක්. එන්නම තෙල් මිල වැඩි වුණොත් එන්නම අර ආවරණය කරගත හැකි ප්‍රමාණය ආනයනික වටිනාකම එන්න අඩු වෙනවා. 2027 මාර්තු මාසේ එතකොට IMF ගිවිසුම අවසන් වෙනවා. එතකොට අපේ රටේ ශ්‍රේණිගත කිරීම වලට යම් කිසි බලපෑමක් එල්ල වෙනවා. 2028 ඉඳලා ආනයන වලට කැප කරන මුදලට අමතරව රටක් හැටියට වාර්ෂිකව ඇමරිකන් ඩොලර් බිලියන 3.5ක් අතර ප්‍රමාණයක් විදේශ ණය ගෙවන්නට. ඒ වගේම මැදපෙරදිග ආර්ථිකයේ කඩාවැටුණොත් අපේ රටේ ශ්‍රමිකින්ට තිබෙන රැකියා අවස්ථා අහිමි වෙලා රටට ලැබෙන ප්‍රේෂණවල වටිනාකම අඩු වෙන්නට ඉඩ තිබෙනවා. අපේ අපනයන ශේෂ්ත්‍රයේ තවදුරටත් දියුණු වෙන්නට. ඒ වගේම ඍජු විදේශ ආයෝජන පැත්තෙන් අපි රටක් ඇදීට දොරවල්. ඉතින් මේ අභියෝගාත්මක තත්ත්වය තුළ අපි හිතන්නට ඕන කොහොමද අපි අපේ මාතෘභූමියේ 120ක් ජනතාව ආරක්ෂා කරන්නේ? වැඩි වෙන ජීවන වර්ධ කොහොමද අපි මේ රටේ ජනතාව රැකගන්නේ? මේ මොහොත වෙන විට දුප්පත්කම 30% සිට 40% දක්වා අපේ රටේ ව්‍යාප්ත වෙලා තිබෙනවා. මේ වගේ තත්ත්වයක් තුළ අපි රටක් හැටියට අලුත් දර්ශනයක් අලුත් වැඩපිළිවෙළක් නව ක්‍රමෝපායන් තුළ මේ අභියෝගාත්මක අවස්ථාවේ රට මුහුණ දෙන ප්‍රශ්නවලට අපි විසඳුම් ලබා දෙන්නට උනන්දු වෙන්නේ.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අදාළ පස්වන සහායවල ඒකාබද්ධ සමාලෝචනයේ බදාදා දින සලකා බලන බවයි. IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පෙපා ජෝජියෝ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් සාර්ථකව ආර්ථික ස්ථාවරත්වයටත් යථාතත්වයටත් පත් කිරීම, විදේශ සංචිත නැවත ගොඩනැගීම සහ පිළිබඳ විශ්වාසය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සැලකිලි ප්‍රගතියක් ලබාගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා. මේ අතර 2026 මැයි මාස 18 වෙනිදා විට රුපියල් ට්‍රිලියනයකට අධික බදු ආදායමක් රැස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා. රටේ මූල්‍ය ස්ථාවරත්වය සහ මාධ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා මෙම බදු ආදායම වැදගත් දායකත්වයක් ලබා දෙන බවද දෙපාර්තමේන්තුව සඳහන් කළා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවකට පෙනී නොසිටි සිදුවීම හේතුවෙන් වරෙන් තුනිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංගිරංග දිසානායක මහතා පසුගියදා නියෝග කළා. මාතර එළිය කන්දපාර බ්‍රවුන්ස් හිල් ලිපිණේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසේ විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවර ඇති නඩුවකට පසුගිය 22 දා පෙනී නොසිටීම හේතුවෙන් මෙමෙ වරෙන් තුනිකුත් කිරීම සිදු කෙරුණා. මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් බැසිල් රාජපක්ෂ මහතා අසමීපතාවයෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබන බැවින් ඔහු අධිකරණයේ හමුවේ පෙනී නොසිටින බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් තන්වා සිටියා. දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයේ මඟහරින් සිටින බැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංගිරංග දිසානායක මහතා බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව වරෙන් තුනිකුත් කිරීමට නියෝග කරනු ලැබුවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්නාතා ඔස්ට්‍රේලියාවේ සහ නව ශ්‍රීලන්තයේ සංචාරයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔහු මැයි මාස 26 වෙනිදා සිට ජූනි 3 වෙනිදා දක්වා එම රටවල සංචාරක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍ය ශ්‍රී නිවේදනය කළා. මෙම සංචාරයේදී විජිත හේරත්නාතා ඔස්ට්‍රේලියාවේ සහ නව ශ්‍රීලන්තයේ අමාත්‍යවරුන් සහ ඉහළ පිළිවෙල රාජතාන්ත්‍රිකයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි. ජාතික කලා භවනයේ චිත්‍ර 42ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිසිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු 15 දෙනෙකුගෙන් ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා. අස්ථානගත වූ එම චිත්‍ර අතර මිල කළ නොහැකි පෞරාණික චිත්‍ර මෙන්ම සිතුවම් කලාව සඳහා ශ්‍රලංකාවේ ප්‍රචලිත වූ 43 කණ්ඩායමේ නිර්මාණ කීපයක්ද ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. ජාතික කලා භවනයේ චිත්‍ර 42ක් අස්ථානගත වීමක් පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිඳුම සුනිල් සර් විභාතා පාර්ලිමේන්තුවේදී පසුගියදා අනාවරණයක් කළා. එහි හිමි වූයේ අස්ථානගත වූ චිත්‍ර 42 සියාරුවක් හෝ නැමැති නිසා ඒවා වෙන් වෙන්ව හඳුනා ගැනීමට නොහැකි බවයි. 1987 වසරේ ජාතික කලා භවනයේ තොග භාණ්ඩ ලේඛනයට අනුව ඒ චිත්‍ර 42ක් සඳහන් වුවද එම තොග පොතද මේ වන විට අස්ථානගත වූ පවතිනවා. එමෙන්ම 2008 වසරේදී සකස් කරන ලද චිත්‍ර ඇල්බමේ ඇති චිත්‍ර 247න් මේ වන විට කලා භවනයේ පවතින්නේ චිත්‍ර 230ක් පමණක් බවයි වැඩිදුරටත් අනාවරණය වුණේ. තලංගම පොලිසිය විසින් අතරංගුවටගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරමංච මහතා සහ තවත් සැකකරුවෙකු අපමත මුදාහැර තිබුණා. ඒ අනුව එක අයෙකුට රුපියල් ලක්ෂ 5 බැකින් දු ශරීර අප දෙකක් මත මුදාහැරි වෙච්ච කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා. ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරමංච මහතා පසුගිය 25 වෙනිදා උදෑසන ප්‍රකාශයක් ලබා දීම සඳහා තලංගම පොලිසියට පැමිණියා. ඒ මැයි 18 වෙනිදා බත්තරමුල්ල රණවීර ස්මාරකයේ අභියස රාජ්‍ය නිලධාරීන් සමග ඇති වූ නුසන්සුන් තත්වයකට අදාළවයි. ප්‍රකාශයක් ලබා දීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරමංච මහතා තලංගම පොලිසිය මගින් අත්අඩංගුවටගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හනින් ලබන සතියේ තමුණු බලාපොරොත්තු වෙන ආදිත සමගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
0: සති අන්ත පුවත් පසුබි කරම
7: ඔබම සම්බන්ධ වී සිටින්නේ ඇඩිලෙඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතරඳි ගීතයට යොමු වීමටයි. ඉතින් සුපුරුදු පරිදි අප හිතවත් විජිත් කුමාර සෙනත් මහතා සූදානමෙන් සිටින්නේ මේ සතිය සඳහා ඔහුගේ තෝරා ගැනීම අප සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
8: නයන් මීට වසර 80කට පෙර තැටිගත කළ ගීතයක් අද තෝරා ගැනීම. ගීත රචනය, තනුව, සංගීතය සහ ගායනය විශාරද සුනිල් සාන්ත.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසි විටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්නේ.
2: නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබම සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අපද මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයබෝන් දුමින්ද? දුමින්ද, ලැබුවව වෙසක් මංගල්‍ය, සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියන ප්‍රාර්ථනයත් සමගම අහන්න කැමති, කොහොමද අපේ ලංකාවේ වෙසක් සමරුම?
4: ඔව්, ඇත්තටම නයන් විශේෂයෙන්ම මේ මතභේදාත්මක තත්ත්වයක් තිබුණා පහුගිය, ඒ කියන්නේ අපේ දෛනික කැලැන්ඩරයේ තිබුණේ වෙසක් පොය මැයි මාසේ පළවෙනිදා කියන කතා මේ දවස් තුන. නමුත් මහානායක හාමුදුරුවන්ගේ ඉල්ලීම මත මේ වෙසක් පූජෝත්සවය 31 කියන දවස් දෙකට ඊයේ සහ අද දවසට පත්වීමක්, ඒ කියන්නේ පත්වීමක් සිදු වුණා. ඒක අර නැකට නිලමන්ත ප්‍රශ්නයක් මත තමයි ඒක සිද්ධ වුණේ. කොහොම වුණත් විසක් මංගල්‍යයේ විදිහට නිල වශයෙන් 30-31 තියෙන දවස් එක තමයි පත් වුණේ. කියන්නේ ඊයේ සහ අද දවස් තමයි ඒ විසක්, ඒක අද දවස් ඇත්තටම පසු දිනේ විදිහට තමයි තිබුණේ. ඊයේ දවස් තමයි විසක් දිනේ විදිහට තිබුණේ. කොහොම වුණත් හැබැයි ලෝක මට්ටමින් ගත්තොත් එහෙම ලෝක විසක් දිනය මීට පෙර අපි සමරනවාට කලින් ඒක සමන් ලැබුවා මේ එක්සත් ජාතික සංවිධානයේ සහ අනිකුත් සංවිධානයේ විදිහට. මොකද කදිරගාමර මහත්මයා තමයි ලෝක වෙසක් දිනය විදිහට වෙසක් නිවාඩුව සම්බන්ධයෙන් ලෝකයේම අවධානයට යොමු වුණේ. කොහොම වුණත් සමගාමීව ගියේ නැති වුණත් ලෝකයේ විවිධ රටවල් පහුගිය මාසේ 15 වෙනිදා, ඒ කියන්නේ මැයි මාසේ 15-16 සාහිත්‍ය සමගාමීව තමයි ලෝක වෙසක් දිනය සමුණේ. කොහොම වුණත් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් වෙසක් දිනය විදිහට මේ 31 දිනේ තමයි සමරුනේ. වෙසක් සතියක් විදිහට ඇත්තටම මේ මාතර රාජමාන ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිල උත්සවයට ගත් වුණා. දැන් මේ වෙසක් සතියක් විදිහට දවස් 7ක් අපි සාමාන්‍යයෙන් සමරුන් ලබනවා. කොහොම වුණත් දැන් ඊයේ තමයි වෙසක් දිනේ විදිහට ශ්‍රී ලංකා වාසීන් බොහෝ දෙනෙක් ආමිස ප්‍රතිපත්ති පූජාවන් රැස් කරලා මේව කරලා, ඒ කියන්නේ ඇත්තටම ශ්‍රී ලංකා වාසීන් බෞද්ධයෝ විශාල වශයෙන් රැස්වීමක් සිදු කරන්නේ සියලුම පන්සල්වල විහාරස්ථානවල. ඒ කියන්නේ අර සිල් රැකීම වගේ දේවල් සිද්ධ වුණා. ඉතින් කොහොම වුණත් ඊයේ දවස වන විටත් වෙසක් කලාප බොහෝ දෙයක් කොළඹ සහ නගරාස්ථිතව, ප්‍රධාන නගරාස්ථිතව වෙසක් කලාප දක්නට ලැබුණා. ඉතාම සාර්ථකව මේ අවුරුද්දේ වෙසක් කලාප දක්නට ලැබුණායි කියන කතන්දරය තමයි කියන්නට තියෙන්නේ. හැබැයි එක දෙයක් කියන්නටත් ඕනේ, මොකද මේ අවුරුද්දේ සාමාන්‍යයෙන් වෙසක් අවුරුද්දේ අර චීන කූඩු සාමාන්‍යයෙන් කියන ආනයනය කරන වෙලාවද වෙසක් කූඩු වලට වඩා දේශීය වශයෙන් වූ වෙසක් කූඩු නිෂ්පාදනයක් වැඩිවීමක් තිබුණයි කියන කාරණාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. ඉතින් ඒක දේශීය ආර්ථිකයට ඉතාම හොඳ දෙයක් බවට අපි පරිවර්තනය වෙන්නටත් ඕනේ. මොකද විශේෂයෙන්ම අර අපේ වෙසක් බෞද්ධ කොඩියක්, ජාතික කොඩියක්, එහෙම නැත්නම් වෙසක් කූඩුවක් චීනයෙන් තමයි ආනයනය කරන ස්වභාවයක් තිබුණේ. හැබැයි ඒක මේ තත්ත්වය යම් ආකාරයකට දේශීය වෙසක් කූඩුව නැමතත් අතපත්තව නැත්තම් එහෙම නැත්තම් සරුව ඒ වගේ දේවල් දේශීයව නිෂ්පාදනයන් වැඩිවීමක් දක්න ලැබුණ අපි යම් යම් තැන්වලට සංචාරය කිරීමේදී දැක්කහම තිබෙන දේවල්. ඒ වගේම වෙසක් තොරණ සහ අනෙකුත් මහා පරිමාණ වෙසක් කූඩු සහ බොහෝ දේවල් ඊයේ දවසේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් හැමෝම ගෝල් ෆේස් එකට තමයි හැමෝම ඉන්නේ. කොළඹ සහ නගරා තදාසන්න නගරවල ඉන්න කණ්ඩායම් පයින් දන්සල් වැඳලා දන්සල් 4000කට, කියන්නේ බත් දන්සල් විතරක් 4000කට වැඩිය, පොදු දන්සල් ගත්තොත් එහෙම 14000කට වැඩි ප්‍රමාණයක් දන්සල් වටපුරා අපවැත් වෙනවා. ඉතින් ඒක විවිධ ආකාරයකට වෙනදා වගේම, කියන්නේ සාමාන්‍යයෙන් අපි දකින වෙසක් වලට අමතරව මේකේ වැඩියමක් වෙලා තිබුණෙත් නෑ. ඒක ඉතාම සාර්ථකව මේ ආකාරයේ විසක් සැමරීම සිද්ධ වුණා කියන කාරණාව තමයි තියෙන්නේ. ඉතින් අදත් හෙටත් අනිද්දත් මේ දවස් 3ක 4ක විතර වල විසක් කලාප පැවැත්වෙනවා. දැන් කොළඹ තමයි ප්‍රධානම විසක් කලාප ඊර දක්න ලැබෙන්නේ ගංගාරාමයේ සහ අනිත් පැත්තෙන් බුද්ධ රශ්මි බෞද්ධ ආලෝක මාවත විසක් කලාපය කොළඹ විසක් කලාප කීපයක් පැවැත්වෙනවා. ඉතින් විසක් තොරණ පැවැත්වෙනවා. ඉතින් ඒක ඉතාම සාර්ථකව වෙනදා වගේ තියෙනවා. හැබැයි කාලගුණේ යම් යම් බාධා පැවැත්වෙනවා. මොකද නිරිත දිග මෝසම මේ වන විට සක්‍රිය වෙලා තියෙන්නේ. එනිසා දැන් ඒ නිරිත දිග මෝසම නිසාම ඇතැම් තැන්වල විසක් කලාප අඩු වෙමින් පවතින ස්වභාවයකුත් තියෙනවා. උදාහරණයක් ඉදිරියට ගත්තොත් එහෙම අවුරුදු ගණනාවක් තුළ කොට්ටාව ප්‍රදේශය ගත්තොත් එහෙම තොරණ පැවැත්වෙනවා. දැන් මේ අවුරුද්දේ තොරණ නැහැ. ඒ වගේ විවිධ ස්ථානවල යම් යම් ඒ තොරණ සහ කූඩු නොමැති තත්ත්වයකුත් දක්නට ලැබෙනවා. හැබැයි සාම්ප්‍රදායිකව කියන විසක් කලාප මේ වන විට බොහොම සක්‍රියව දායක වෙනවා.
3: දුමින්ද, ඒ වගේම අපිට දකින්න ලැබුණා මේ IMF සංවිධානයෙන් අපිට ලැබෙන ඊළඟ වාර්ෂිකය පිළිබඳව තොරතුරු මොනවද ඒ පිළිබඳව අහන්න තිබෙන්නේ?
4: ඇත්තරම නයින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දැන් මේ ඩොල එක ගත්තොත් එහෙම 350 ගානට අගයක් වැඩි වෙලා තිබුණා. දැන් මේ වන විට 330 ගානකට එක පාලනය වෙලා තියෙනවා. කොහොම වුණත් අපිට සුබදායි ආරංචියක් තමයි විශේෂයෙන්ම IMF එකේ තියෙන කොන්දේසි 90 මේ වන විට ඒ කියන්නේ වාර්ෂික දෙකක්. ඒ කියන්නේ අපි මේ අවුරුද්දේ අපි ජනවාරියේ ඉඳලම අපි ප්‍රකාශ කරපු දෙයක් තමයි IMF එකේ වාර්ෂික දෙකක් ශ්‍රී ලංකාවට ලබා ගන්නට කියනවා කියන කාරණාව. මොකද රජයක් විදිහට පළවෙනි වාර්ෂිකය ගැනීම රජයේ විදිහට ප්‍රතික්ෂේප කිරීමක් කියන්නේ කල්තැබීමක් කරා ඒ වාර්ෂික දෙකම දවස් කියන කාරණාව තමයි තිබුණේ. කොහොම වුණත් මේ වන විට ඒ කියන්නේ බ්‍රහස්පතින්දා වන විට IMF එකේ විධායක මණ්ඩලයේ විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 695ක් ප්‍රදානය කියන්නේ ඒ වාර්ෂික දෙක එකතු කරලා ඩොලර් මිලියන 695ක් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට ඒ පස්වෙනි සහ 6 වෙනි සාකච්ඡාවන් 90 ඒක ලබා දීමට තීන්දුව කළා තියෙනවා. ඉතින් ඒක දැන් මේ සතියේ දැන් නිමාඩු දවස් තිබුණා. ලබන සමුදවන වලට මේ මුදල් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි සමුදා සංගහරුව දෙනුමිට. මම හිතන්නේ එතනදී ඩොලරේ පාලනය පිළිබඳව යම් ආකාරයකදී සුබවාදී දෙයක් අපිට දකින්නට පුළුවන් වේවි. මොකද ශ්‍රී ලංකා ආණ්ඩුවට ඒ කියන්නේ ඩොලර් සංචිතය තව මිලියන 695ක් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 700කින් මේක වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒකම සඳහන් කරන්නට ඕනේ විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවට ලැබෙනවායි කියන කාරණාව තමයි ආණ්ඩුව විදිහට දක්න ලැබෙන්නේ.

0: තියෙන්නේ. මොකද විශේෂයෙන්ම රේගුවට දීලා තියෙනවා මේ යම් යම් ප්‍රමාණයේ මාසිකව දෙවිය යුතු මිල ගණන්. ඒ අනුව හැබැයි පහුගිය කාලේ විශේෂයෙන්ම වාහන ආනයනයේ වැඩිවීම තුළ රේගුවේ අවශ්‍ය ඉලක්ක සපුරාගත්ත සපුරාගෙන තියෙනවා කියන කාරණාව තමයි තියෙන්නේ. යම් ආකාරයකින් සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණත් විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රමාණයට ලැබිලා තියෙනවා කියන කාරණාව තමයි තියෙන්නේ. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඩොලර් එක අර ශ්‍රී ලංකා රුපියල බාල්දු වීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් කාරණා මේ වන විට යම් ආකාරයකට පාලනය කරගෙන තමයි තියෙන්නේ. විශේෂයෙන්ම හැබැයි මැදබේරික යුද්ධයේ නිසා මේ ඉන්ධන පාලනය යම් ආකාරයකට තවදුරටත් QR ප්‍රමාණය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට ආණ්ඩුව විසින් බලකිරීමක් සිදු කරලා තියෙනවා. මොකද විශේෂයෙන්ම ඉන්ධන ආනයනයේදී සහ ඒකට යන ඩොලර් ප්‍රමාණය අවම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොදු ජනතාවට විශේෂයෙන්ම මේ ඉන්ධන අවප්‍රමාණය කිරීම සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන කාරණාව තමයි තියෙන්නේ. IMF එක කියලා තියෙනවා. හැබැයි විදුලි ප්‍රමාණය විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් ඒක වැඩි කළ යුතුයි කියන කාරණාව තමයි තියෙන්නේ. කොහොම වුණත් රජයක් විදිහට ගත්තොත් එහෙම මේ අවස්ථාවේදී යම් පාලනයකට නතුව මේ කටයුතු සිදු වෙනමයි කියන කාරණාව තමයි තියෙන්නේ කියන්න ඕනේ. විශේෂයෙන්ම මධ්‍යම අධිවේගී මේ පරියන්තියත් එක කොටසක් තුන්වෙනි කොටස දැන් ආරම්භ කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ සංවර්ධන කටයුතු විශේෂයෙන්ම සිදු කරලා තියෙනවා. ඉතින් ජනාධිපතිවරයා කියන්නේ ඔහු අවස්ථා කීපයකම මේ සතියේ කියලා තියෙනවා විශේෂයෙන්ම අපි රුපියලක් හොරකම් කරන්නේ නැහැ කියන කාරණාව ජනතාවට යලි මතයක් හැදීම සඳහා ඔහු ඒක ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඒකෙදි අපි ගත්තොත් එහෙම කිසිම රජයේ පැත්තෙන් ගත්තොත් එහෙම කිසිම චෝදනාවක් ඔවුන්ට එල්ල වෙලා තියෙනවද නැද්ද කියන කාරණාව ඉදිරියේදී තමයි තියෙන්නේ. ගල්ලඟුරු සම්බන්ධයෙන් ගත්තොත් එහෙම විශාල චෝදනා තියෙනවා. ඉතින් ඒවත් ඔවුන්ට ඉදිරිපත් කිරීමට ඉඩ තියෙනවා. ඉතින් සංවාදයක් තියෙනවා. අපි අවසානයේදී කොහොම වුණත් මේ වන විට රජයේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ වෙසක් නිවාඩුව සහ මේ දේවලුත් රාජ්‍ය පැත්තෙන් ගත්තොත් මේ කළමනාකරණ කටයුතු ඉතා හොඳ මට්ටමකින් යම් මට්ටමකින් පවත්වාගෙන යන බව තමයි සඳහන් කරන්න වෙන්නේ.
1: දුමින්ද, ඇත්තටම මේ මම මෙතනදී අහන්න කැමතියි, දැන් අපි මේ ජනාධිපතිවරයාත් මේ මේ කියනා වගේ ඔවුන් මුදල් හොරකම් කරන්නේ නැtei කියලා කිව්වට මුදල් කළමනාකරණය කර ගැනීමේ ගැටලු තියෙනවා නේද? මම මේ ඔබෙන් අහන්න හිතුව ප්‍රශ්නේ තමයි මේ විශේෂයෙන්ම පහුගිය දවස්වල අපිට දකින්න ලැබුණා, මම දන්නේ නැහැ මේ මොනතරම් මෙහි තියෙන සත්‍ය සත්‍යතාවය මම ඔබෙන් අහන්න කැමතියි. මේ විශේෂයෙන්ම ලංකාවේ මේ ටැක්ස් ඔෆිස් එකෙන් මම දැක්කා මේ ප්‍රවෘත්තියක් තිබෙනවා, මේ එකතු කරපු බදු මුදල් වල මිලියන 35ක විතර වෙනසක් තියෙනවා කියලා. එහි මුලින්ම දැනගන්න කැමති සත්‍ය සත්‍යතාවය. එය සත්‍ය නම් ඒ පිළිබඳව තියෙන තොරතුරු දැනගන්න කැමති.
0: නෑ, අතරම නේම් ප්‍රශ්න කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මුදල් කළමනාකරණය පිළිබඳව ප්‍රශ්න කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ සමාගම් කීපයකට යවපු මේ ඩොලර් මිලියන 2.5ක මුදල පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ඩුබායි රාජ්‍යයට එයා ලංකා ලයින් මේ කියවපු මිලියන ගාන ප්‍රශ්නයක් තියෙනවා. ඔය ඔබ කියන කතන්දරේ තියෙනවා. හැබැයි ඒවට උත්තර තවමත් ආණ්ඩුව සාධනීය නොදීපු දෙයක් තියෙනවා. ඒක විශාල ලෙස ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් එහෙම ඒක එහෙම මේ උදාහරණයක් විදිහට දැන් මම උදාහරණයක් විදිහට දැන් මම ඔබේ account එකකට හෝ ඔබ මගේ account එකට එවනවා නම් ඒක සාධනීය දෙයක් තියෙනවනේ. අඩු ගානේ අහනවනේ මේක දෙන්නද මේක ලැබුණාද මේක හම්බුණාද මේක මෙහෙමද මෙන්න මේක එවනවා මේ account එකට එවන්නේ මොකද මේ දීර්ඝ කාලීනව මේ අර ලබ කියනවනේ නිශ්චිත account එකක් තියෙනවා. ඒක පැහැදිලිවම මේක ඒ කාර්යක්ෂමතාවයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ආණ්ඩුවට තවමත් උත්තර නැතිලා තියෙනවා මේ තත්ත්වේ. කිසි දෙයකට උත්තර දීලා නැහැ.
1: අනිත් එක මම දකින්න දෙයක් තමයි මට යම් ආකාරයක පුදුම සහගතයි. දැන් රටේ මුදල් අමාත්‍යවරයා වශයෙන් මං හිතන්නේ මේ කිසිම අවස්ථාවක ජනාධිපතිවරයා විසින් මේ මේ ජාතියට යම් කිසි නිවේදනයක් නිකුත් කළා තියෙනවා කියලා මොකද මේ වෙලා තියෙන්නේ කියලා නේද?
0: ඒක තමයි. ඒක එතන ප්‍රශ්නයක් තියෙනවා. විපක්ෂයේ ඉගෙන ප්‍රශ්නයක් ඉදිරියට පත් කරලා තියෙනවා. ඉතින් මේක දැන් අර එනික ලිපක්ෂයේ

0: මේ තලවත්තට ගියාද මේක දිගහ කතන්දරෙදී ඒක වැඩි අත්‍තරම ආණ්ඩුව මේ වෙලාවේදී නිල වශයෙන් මේ මට මේ හැකරලාද එහෙම නැත්නම් දන්නේ නැති කට්ටියද කවුද කියන කතන්දරේ නෙමෙයි දැන් මේකදී දැන් ඒක දැන් අර ඩොලර් ගේ දෙකේ දෙකේ කඩසම් පහේ පස්සේදී ඒක ජීවිතයක් විනාශ වුණා ඒකකොට දැන් ඒ අනිත්‍යත්වයේ නිරදාරින් කවුද මේව කවුද ඒ සම්බන්ධයෙන් කවුරු මොනවා කිව්වා ඒක මැදිහත්ව ගත්තොත් එimhe ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශයක් තවමත් නිකුත් කරලා නැහැ. ඉතින් ඒකම ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳව ප්‍රශ්න කරන්නන්ට ඒක ප්‍රශ්නයක් බවට ඒ කියන හොඳ උත්තරයක් බවට පත් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. අත්‍තරම මේ ආණ්ඩුව මේ වෙලාවේදී ඒ දැන් මේ ඕස්ට්‍රේලියාවේ ඩොලර් මිලියන් 2.5 ඉඳලා මේ දක්වා සිද්ධි 3-4ක් වෙලා තියෙනවා. විපක්ෂයේ තමයි යෝජනා කරන්නේ. මොකද දැන් ඩොලර් මිලියන් 2.5 කියන කතන්දරේදී ගිය දෙසැම්බර් ඉඳලා වෙච්ච කාරණාව. දැන් මාස 6ක්. තවමත් ඒකේ නිශ්චිත ප්‍රතිචාරයක් නැහැ. ඉතින් ඒතන ඇත්තටම මේ ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් එහෙම අපිට මේ ආණ්ඩුවේ නොහැකියාවද මොකද්ද කියන කාරණාව ගැන දන්නේ නැහැ. ඇත්තටම අපිට උත්තරයක් දෙන්න බැහැ. හැබැයි ආණ්ඩුව ඇයි මේක නිශ්චිතව ඒක ප්‍රකාශිත පද නොකරන්නේ? ඇත්තට මේක ආණ්ඩුවේ පැත්තට අවාසිදායක මහා භයානක අවාසිදායක තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා.
1: දුමින්ද දත්තප සමග සම්බන්ධ ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳ බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමුමු. ආයිබෝවන්.
0: ආයිබෝවන්.

දැන් සූදානම් වෙන්නේ ලබන සතිය සඳහා ඇඩිලේඩ් පුරවරේ කාලගුණ වාර්තා ඔබ වෙත ගෙනීමටයි. ඉතින් හෙට දවසේ නම් ජූනි මාසයේ පළවෙනිදා සඳුදා උපරිම උෂ්ණත්වය 21ක් හැටියටත් වැසි අදි වැසි ඇතිවිය හැකි දිනයක සඳහන් කරනවා. මිලිමීටර් 10ක පමණ වැසි හෙට දවසේ ඇතිවිය හැකි බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම අඟහරුවාදා උපරිම උෂ්ණත්වය 18යි නැවතත් මිලිමීටර් 15ක පමණ වැසි. ඉතින් හෙට සහ අනිද්දා අදි වැසි සහිත දින දෙකක් හැටියට සඳහන් කරන්න පුළුවන්. බදාදා දිනයත් ඊට නොදෙවෙනි නැවතත් මිලිමීටර් 10ක පමණ වැසි ඇතිවිය හැකි බවත් උපරිම උෂ්ණත්වය 17ක් හැටියට සඳහන් වෙනවා. බ්‍රහස්පතින්දා නවතත් උපරිම උෂ්ණත්වය 16යි වැසි සහිත දිනයක්. සිකුරාදා උපරිම උෂ්ණත්වය 18ක් හැටියටත් මද වැසි ඇතිවිය හැකි දිනයක් හැටියට සඳහන් වෙනවා. ලබන සතියන්තයේ සෙනසුරාදා උපරිම උෂ්ණත්වය 19ක් හැටියටත් සුළු වැසි ඇතිවිය හැකි දිනයක් හැටියට සඳහන් වෙනවා. ඉතින් ලබන සතිය සාරාංශයක් වශයෙන් ගත්තොත් මුළු සතිය පුරාවටම වැසි වැසි ඇතිවිය හැකි සතියක් හැටියටයි අපිට සඳහන් කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඊයේ දවසේ විශේෂයෙන්ම ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ ආශ්‍රිතව පැවැත්වෙන සීල වැඩසටහන පැවැත්වුණා. සන්ධ්‍යාමේ 15 වෙනි වරටත් ඇඩිලේඩ් පුරවරයේ පැවැත්වුණ දුන් තෙල් බත් දන්සල පැවැත්වුණා. ඉතින් සියලු දිනාටම මේ සියලු දේට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණා. වර්ෂාව තිබුණත් ඒ බාධාවක් කරගන්නේ නැතුව අපේ සියලු දිනාට මේ කටයුතු සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඉතින් අද දවසේ මේ වැඩසටහන අහන අතරේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ විශේෂයෙන්ම පහන් කූඩු පූජාවත් එවැගේම පහන් පූජාවත් ඉන්නමතුරුව පාන් දන්සලත් පැවැත්වෙනවා ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ ක්‍රේපස් වල. ඉතින් මං හිතනවා බත් සමහරට ඒ සඳහා සම්බන්ධයට ඇති කියලා. ඉතින් කෙසේ වෙතත් අපි විශේෂයෙන්ම මේ වෙසක් මාසය පුරාවට ඔබ වෙත ගෙන ඒ සදහම් පණිවිඩ මාලාව අපට ඔබ වෙත ගෙනීමට අපට මහත් උපකාරයක් කළ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසි තිබ්බටුගොඩ විසුද්ධි රත්න ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතියම අසපොද කරන්න කැමතියි. වගේම අපේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය උඩුගබ්බල සුමේද නායක ස්වාමීන් වහන්සේටත් අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්න කැමති. ඉතින් අදත් වෙන්ද වගේම ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගෙන යනට කාලය කැමින් ලඟා වෙමින් තිබෙන්නේ. ඉතින් අද පුවත් පසුවේ පුරම්බෙතගෙන ආවා නිරෝධ කාර්යවසම් සිතරැඳි ගීතයෙන් අප පිනවූ අප හිතවත් විජිත් කුමාර සේනන්ත මහතා නොදුරුමානේ විශේෂාංගය හරහා ලංකාවේ සිට අප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී තුමින් සංජීව බාලසූරිය මහතා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග හෝරාවක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නායන් පෙරේරා සියලු දිනාටම සුවදායක සතියකට ආසිරි. ආයුබෝවන්.